0: SBS, a world of difference. You're with SBS Sinhala on mobile, online, and on radio.
1: මේ ආරම්භ වන්නේ SBS ගුවන් විදුලියේ සිංහල සේවයයි. ගුවන් විදුලියෙන් අන්තර්ජාලයෙන් සහ ජංගම දුරකථනයෙන්.
2: සුබම සුබෝදෑසනක් කියලා පිළිගන්න ඔබ සියලු දෙනාම. ඉතින් අද සඳුදා දවසේ මේ මාසේ 25 වෙනිදා SBS සිංහල සජීවී වැඩසටහන උපයතගෙනන මම දිනේෂ් ලීනගේ. හොඳයි, ඉතින් අද SBS සිංහල වැඩසටහන උපයතගෙනන්නේ මෙල්බර්න්හි SBS ගුවන්විදුලි මැදිරි සංකීර්ණයේ සිටයි. ඉතින් සුපුරුදු පරිදි වැඩසටහන ආරම්භයේදී අපි විකාශය කරන මේ භූමියේ ආදිවාසී පාරම්පරික හිමිකරුවන් පිළිගන්න අපි කැමතියි. SBS සිංහල වැඩසටහන කෝලින් ජාතියේ උරුංචරි වොයිවරුම් ජනතාවට සහ ඔවුන්ගේ අතීත සහ වර්තමාන වැඩහිටියන්ට අපගේ ගෞරවය පුද කර සිටිනවා. ඒ වගේම අද වැඩසටහන ගෙනෙන මේ මෙල්බර්න් භූමියේ සියලුම ඇබොරිජිනල් සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ගේ පාරම්පරික හිමිකරුවන්ටත් අපගේ ගෞරවය පුද කර සිටිනවා. හොඳයි, ඉතින් අද දවසෙත් අපි ඔබට විශේෂාංග රසක්ම ගෙනල්ලා තිනවා. ඉතින් මේ සීත කාලයත් එළඹීමත් එක්ක ඉන්ෆ්ලුවෙන්සා වගේ වෛරස තත්ත්වයන් ඇති වෙනවා. ඉතින් RSV කියන වෛරස තත්ත්වය සම්බන්ධයෙන් එන්නතක් නිකුත් වෙලා තිනවා. ඉතින් මේ එන්නත වැඩිහිටියන්ට නොමිලේ ලබා දෙන්නත් අඩු මිලට ලබා දෙන්නත් කටයුතු කරනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් තොරතුරු අද දවසේ අපි ඔබ වෙත ගෙනෙන්න සූදානම් ඉන්නවා. ඒ වගේම මව්බිමෙන් පුවත් විශේෂංගයත් අද දවසේ අපි ඔබ වෙත ගෙනෙනවා. මොනොජුතුටියවල ශ්‍රී ලංකාවේ සිට සූදානම් ඉන්නවා. ශ්‍රී ලංකාවෙන් වාර්තාවන මොනසුම පුවත් ඔබ වෙත අද දවසේ ගෙනෙන්න. ඒ වගේම තවත් විශේෂංගයක් ඔබ වෙත ගෙනෙන්න අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම දැන් මේ ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා ගොඩක් අය ඔස්ට්‍රේලියාවේ ස්ථිරපදිංචි

0: Oye, tú. Sí, tú. ¿Quieres ahorrar $1,000? Pues cámbiate a Spectrum y ahorra $1,000. Garantizado. Solo ten 4 líneas de Spectrum Mobile y te damos internet con fibra óptica gratis para siempre. Sí, internet gratis para siempre. Y ahorra $1,000 garantizados en tu primer año. O cubrimos la diferencia. Visita spectrum.com/gratis para siempre para más información. Spectrum Internet funciona con fibra óptica y se conecta mediante líneas coaxiales. Se aplican restricciones.
1: හොඳයි ඉතින් ඇතුළු තවත් විශේෂංග කිහිපයක් මාද දවසේ මේ පැය පුරාවටම ගෙනින් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් වැඩසටහන ආරම්භ කරන්නේ සුපුරුදු පරිදි ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. ඉතින් අද ප්‍රවෘත්ති ප්‍රකාශය ඔබ වෙත ගෙනෙන්නේ තිසරණී විජය බණ්ඩාර සිඩ්නි නුවර ඉඳලා. එනම් ඉතින් මැදිරිය බාර කරනවා තිසරණීට අද දවසේ ප්‍රවෘත්ති ප්‍රකාශය ඔබ වෙත ගෙනෙන්න.
2: අද මැයි මස 25 වනදා සඳුදා SBS ප්‍රවෘත්ති සංස්කරණය සහ ඉදිරිපත් කිරීම තිසරණී විජය බණ්ඩාර සිරස්තල ඉන්ධන මත පැන වූ බදු සහනය ජූනි මස අගදී අවසන් වනු ඇතැයි බලශක්ති අමාත්‍ය කියයි. ප්‍රසිද්ධ පුද්ගලයන් අලලා කෙරෙන ව්‍යාජ ක්‍රිප්ටෝ ආයෝජන පිළිබඳ ඕස්ට්‍රේලියානු සුරකුම්පත් සහ ආයෝජන කොමිසමෙන් අනතුරු ඇඟවීමක්. ක්වීන්ස්ලන්තයේ ද්විත්ව පිහියනුමක්. අවුරුදු 15ක දරුවෙකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ. පාකිස්තානයේ බෝම්බ පිපිරීමකින් 24 දෙනෙකු පමණ ජීවිතක්ෂයට. සංචාරක නවසීලන්ත ඒකාන්තාපිල පරදවමින් ශ්‍රී ලංකාපිල දෙවන 20-20 තරගයක් ජයගනී. දැන් පුවත් සවිස්තරව. අප්‍රේල් මාසයේ ඇරඹි ඉන්ධන මත පනවන බදු අඩු කිරීමේ තාවකාලික සහනය ජූනි මස අගදී අවසන් වනු ඇතැයි බලශක්ති අමාත්‍ය ක්‍රිස් බෝයෙන් පවසනවා. මැද පෙරදිග ගැටුම්කාරී තත්ත්වය සහ හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමග ඉහළ ගිය ඉන්ධන මිල හේතුවෙනුයි මේ සහනය රජය විසින් හඳුන්වා දුන්නේ. මේ සම්බන්ධයෙන් අගමැති ඇන්තනි ඇල්බනීසි තවමත් සිය ස්ථාවරය ඉදිරිපත් කර නැහැ. මෙම සහනයත් සමග ලීටරයකට 7.26 පෙට්‍රල් සහ ඩීසල් මිල පහළ යාමක් සිදු වුණා. මේ පිළිබඳ අදහස් දැක් වූ බලශක්ති අමාත්‍යවරයා.
3: Oh, look, the Prime Minister's been dealing with this. He's made clear that obviously we will continue to monitor the situation, but the excise was a temporary measure and we envisage it being a temporary measure.
2: ප්‍රසිද්ධ පුද්ගලයන් අලලා කරන ව්‍යාජ ක්‍රිප්ටෝ ආයෝජන ක්‍රම පිළිබඳ ඕස්ට්‍රේලියානු සුරකුම්පත් සහ ආයෝජන කොමිසම විසින් අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. WhatsApp වැනි යෙදවුම් මගින් උපදෙස් ලබා දෙන මුවාවෙන් මෙම වංචාකරුවන් පුද්ගලයන් හා සම්බන්ධ වනවා. උපයන මුදල් ලබා ගැනීමේදී අදාළ පුද්ගලයන් විසින් අමතර ගාස්තුවක් ඉල්ලා සිටින බවත්, එලෙස යවන මුදල් යළි ලබා ගැනීම අපහසු බවත් කොමිසමේ සභාපති ඇලන් කර්ක්ලන් කියා සිටියා. නිතර මේ සම්බන්ධ දැන්වීම් දකින නිසා තරුණ ඕස්ට්‍රේලියානුවන් මේ ක්‍රමවලට හසු වීමේ ඉහළ අවධානමෙන් පසුවන බව කොමිසම සඳහන් කරනවා. ආයෝජනයක් කිරීමට ප්‍රථම අදාළ ආයතනය සම්බන්ධයෙන් මනි ස්මාර්ට් වෙබ් අඩවියෙන් තොරතුරු පරීක්ෂා කිරීමටත් වංචාවකට හසු වී යැයි සැක කරන්නේ නම් වහාම සිය බැංකුව සමග සම්බන්ධ වන ලෙසටත් කොමිසම උපදෙස් ලබා දෙනවා. ක්වීන්ස්ලන්තයේ ඉප්ස්විච් රේස්වීව්හි සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීමකින් පසු අවුරුදු 15ක පිරිමි දරුවෙකු බරපතල තත්ත්වයේ පසුවනවා. නිවසක ඇති වූ ආරවුලක් අතරතුර පුද්ගලයෙකු මෙම දරුවාට සහ වයස අවුරුදු 40ක කාන්තාවකට පිහියෙන් ඇන ඇතැයි පොලිසිය පවසනවා. චූදිත 50 පුද්ගලයා නිවසට ගිනි තැබූ බවටද පොලිසිය චෝදනා කරනවා. මෙය ගෘහස්ථ හිංසන සිදුවීමක් ලෙස සැක පළ කරනවා. ඔබ හෝ ඔබ දන්නායෙකු ගෘහස්ථ හිංසන සිදුවීමක් නිසා පීඩා විඳින්නේ නම් 1800-737-732 අංකය ඔස්සේ 800 රෙස්පෙක්ට් සේවාව අමතන්න. එසේත් නැත්නම් 131114 ඔස්සේ ලයිෆ්ලයින් සේවාව සමග සම්බන්ධ වන්න. හදිසි අවස්ථාවකදී 0000 අමතන්න. දැන් විදෙස් පුවතක්. පාකිස්තානයේ බලුකිස්තාන් පළාතේ සිදු බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 24 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් වූ ඇතැයි වාර්තා වනවා. හමුදා නිලධාරීන් රැගත් දුම්රියක් ඉලක්ක කරගනිමිනුයි මෙම පිපිරීම සිදු කර ඇත්තේ. 30 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර ඇතැමුන්ගේ තත්ත්වය බරපතල බවයි පැවසේ.

දැන් ක්‍රීඩා පුවතක්. සංචාරක නවසීලන්ත ඒකාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති දෙවන 2020 තරගයේද ලකුණු 56කින් ජයගැනීමට ශ්‍රී ලංකා ඒකාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 5ක් දැවි ලකුණු 152ක් ලබා ගත්තා. පිළිතුරු වෙනම ක්‍රීඩා කළ නවසීලන්ත ඒ ක්‍රීඩිකාවන්ට සියලු දෙනා දැවි රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 96ක් පමණයි. තරඟ තුනකින් සමන්විත මෙම තරඟාවලියේ පළමු තරඟයේද ශ්‍රී ලංකා පිල ජයගත්තා. තෙවන තරඟය අද දින පැවැත්වීමට නියමිතයි. පුවත් සමත්යි. දිනපතා පුවත්වලට සවන් දෙන්න sbs.com.au/sinhala වෙත පිවිසෙන්න.

0: ශ්වසන ආශ්‍රිත RSV වෛරසයෙන් වඩාත් අවදානමට ලක්විය හැකි පිරිස ආරක්ෂා කිරීම සඳහා ෆෙඩරල් රජය වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට නොමිලේ RSV එන්නත් ලබා දෙන බව නිවේදනය කළා. මේ සඳහා රජය ඩොලර් මිලියන 445ක පිරිවැයක් දරනවා. වයස අවුරුදු 75 සහ ඊට වැඩි ඔස්ට්‍රේලියානුවන්ට සහ වයස අවුරුදු 60 සහ ඊට වැඩි ආදිවාසී සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ට මැයි 15 වෙනිදා සිට නොමිලේ මේ ප්‍රතිශක්තිකරණ වැඩසටහනට සහභාගී විය හැකි. එමගින් එක් එන්නතක් සඳහා ඔවුන්ට ඩොලර් 300ක පමණ ඉතිරියක් හිමි වනවා. අද කාලින විග්‍රහයෙන් විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි. වසර කිහිපයකට පෙර සූසන් ඩුවල් RSV රෝගින් පෙළුණු විට ඇගේ රෝග ලක්ෂණවල බරපතලකම ඇයට විශාල කම්පනයක් ඇති කළා.
1: I had RSV nearly 3 years ago and I've never been so sick in my life. I had COVID twice before that, but this was nothing like COVID. I was very sick for a couple of weeks at least, and nothing helped.
0: ශ්වසන සමමුහුර්ත වෛරසය නොහොත් respiratory syncytial virus RSV යනු සම්ප්‍රතිශ්‍යාව හෝ ඉන්ෆ්ලුවෙන්සා ලෙස වර්ධවා වටහාගත හැකි සුලභ හා බහුල ලෙස බෝවන ශ්වසන වෛරසයක්. නමුත් රාජකීය ඇඩිලේඩ් රෝහලේ මහාචාර්ය හියුබර්ට්ස් ජර්ස්මන් පවසන්නේ වයෝවෘද්ධ වැඩිහිටියන් සඳහා RSV සැලකිය යුතු සමහර විට ජීවිතයට තර්ජනයක් ඇති කළ හැකි මට්ටමේ අවදානමක් ඇති කරන බවයි.
2: This virus is more infectious, more dangerous than influenza. So it is a very serious illness, and what puts these older Australians that we just mentioned at high risk is their risk of getting lower respiratory tract infection, which is the other word for pneumonia, admission to hospital, intensive care and death.
0: මෙම අවදානම් වලින් වැඩිහිටි ඕස්ට්‍රේලියානුවන් වඩා හොඳින් ආරක්ෂා කර ගැනීම සඳහා ෆෙඩරල් රජය මැයි 15 වෙනි දින සිට වයස අවුරුදු 75 සහ ඊට වැඩි ඕස්ට්‍රේලියානුවන්ට සහ වයස අවුරුදු 60 සහ ඊට වැඩි ආදිවාසී සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ට නොමිලේ RSV එන්නත් ලබාගත හැකි බව නිවේදනය කළා. පසුගිය වසරේ ෆෙඩරල් රජය ගර්භණී කාන්තාවන් සහ ලදරුවන් සඳහා වන ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට RSV එන්නතත් එක් කළා. අනෙකුත් අවදානමට ලක්විය හැකි ඕස්ට්‍රේලියානුවන් සඳහා මෙම ප්‍රතිශක්තිකරණ වැඩසටහනට නොමිලේ ප්‍රවේශයේ පුළුල් කිරීම සඳහා වසර 5ක් සඳහා රජය දැන් අතිරේක ඩොලර් මිලියන 445ක් වෙන් කර ඇති බව ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍ය මාක් බට්ලර් පවසනවා.
3: Expanding the national immunisation program, just as expanding the pharmaceutical benefits scheme, is all part of our job to ensure that Australian patients get access to the world's best medicines and vaccines at affordable prices.
0: RSV ලෙස හඳුන්වන මෙම එන්නත ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 17ක ගෝලීය සායනික අත්හදා බැලීම් වලින් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. RSV ආසාදිතයන් වාර්තාගත ලෙස වාර්තා වූ වසරක් ලෙස සලකන 2025 දී රටපුරා රෝගීන් 177,000කට වඩා වාර්තා වූ අතර ඉන් වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන් ගණන 40,000කට අධික වුණා. සාමාන්‍යයෙන් මාත්‍රාවකට ඩොලර් 300ක් පමණ වැයවන මෙම ජීවිතාරක්ෂක එන්නත වසර ගණනාවක් ආරක්ෂාව සපයන බව වෛද්‍ය ජස්මන් පවසනවා.
2: Protection of this vaccine is in the order of 80-90% from those complications, which is unheard of, better than many other vaccine, better than the flu vaccine. And the other good thing about this vaccine is it lasts almost 3 years in protection, maybe longer, we don't have the data yet, whereas influenza has worn off after 5.5 months, that vaccine. So it's a really important addition to the vaccine landscape.
0: ඔස්ට්‍රේලියාවේ පෙනහළු පදනමේ මහාචාර්ය ලූසි මෝගන් පවසන්නේ එය එකම වෛරසයට අදාළව දරුවන්ට ප්‍රතිශක්තිකරණය ලබා දීම සඳහා බහුලව භාවිතා වන එන්නතට වඩා වෙනස් බවයි.
4: Is a vaccine that's called an adjuvanted vaccine. So this is a vaccine that's been developed with some special extra ingredients that boost the waning immunity that happens as we get older. So this particular vaccine is particularly for older people.
0: වයස්ගත ඔස්ට්‍රේලියානුවන් අතර ඇදුම, හෘදයාබාධ හා දියවැඩියාව ඇතුළු නිදන්ගත රෝග තත්ත්වයන් ඇති අයට RSV ආසාදන අසාධ්‍ය වීම හා රෝහල්ගත වීමේ අවදානම වැඩිවනවා. ආදිවාසී සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ට නොමිලේ මෙම එන්නත ලබාගත හැකි වයස අවුරුදු 60ක්. ඔස්ට්‍රේලියාවේ මුල් ජාතීන්ගේ වැඩිහිටියන් අත්විඳින ශ්වසන රෝගවල බැරෑරුම් බවට මේ කදිම සාක්ෂියක් බව මහාචාර්ය මෝගන් පෙන්වා දෙනවා.
4: Aboriginal Australians and those of Torres Strait Islander background are also at risk of getting very very sick from RSV at a younger age than non-Aboriginal and Torres Strait Islanders. And so it's recognising that they're at particular risk of getting very sick from this virus, that the vaccines being funded under the NIP for younger Aboriginal and Torres Strait Islanders.
0: සමීපයේ ජීවත් වීම හේතුවෙන් වැඩිහිටි සත්කාරක සේවා සපයන්නන් මගින්ද දරු මුණුබුරන් සමග කාලය ගත කරන වැඩිහිටි ඕස්ට්‍රේලියානුවන්ට ඒ මගින්ද RSV වැළඳීමේ වැඩි අවධානමක් තිබෙනවා. කෙසේ වෙතත් දරුවන්ට සහ තරුණ අයට මෙම රෝගය අසාධ්‍ය තත්ත්වයට පත්වීමේ ඉඩකඩ බොහෝ දුරට අඩුයි. බොහෝ පවුල්වල තම දරුවන් රැකබලා ගැනීමට මුත්තණුවන් සහ මිත්තණියන් වෙත යොමුවන නිසා ඔවුන් නිරෝගීව තබා ගැනීම වැදගත් බව මහාචාර්ය මෝගන් පවසනවා. රෝහල්ගත නොවන මට්ටමට මේ ආසාදනය වැළඳී සුවවන වැඩිහිටියන්ට සති ගණනක් RSV වෛරසයේ බලපෑමට ලක්විය හැකි බවත් එමගින් සත්කාර අවශ්‍යතා වැඩි වී ඔවුන්ට අනෙකුත් අතුරු අවහිරතා ඇති විය හැකි බවත් ඇය පෙන්වා දෙනවා.
4: And takes them out of circulation. They can't look after grandchildren. They may not be able to look after themselves, and so their families might need to you know step up and look after them. So being able to protect those older Australians from a severe respiratory viral illness helps keep our communities ticking over.
0: RSV සහ උණ එන්නත් එකවර ලබා දිය හැකි අතර සෞඛ්‍ය වෘත්තිකයන් වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා සිටින්නේ ශ්වසන රෝග සඳහා ශීත ඍතුවේ උච්චතම සමයට පෙර එන්නත ලබා ගන්නා ලෙසයි. සුදුසුකම් ඇති අයට දේශීය වෛද්‍යවරුන් ප්‍රතිශක්තිකරණ සායන ඇතැම් ඔසුසල් සහ ආදිවාසී සෞඛ්‍ය සේවා හරහා RSV එන්නත ලබා ගැනීමට හැකි. තමා අත්විදියාකාරයේ දරුණු බලපෑම්වලින් ආරක්ෂා වීමට අනෙකුත් වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට අවස්ථාව ලැබීම ගැන කෘතඥ වන බව Susan Dwell, අවසන් වශයෙන් පවසා සිටියා.
1: I hope I never get it again, and I hope everybody who's eligible will take up the opportunity and have this vaccine because it's a life changer.
0: SBS ප්‍රවෘත්ති සඳහා ඇන්ජලිකා වේට් සහ ජෙනවීව් ලැමන් විසින් ගෙන වාර්තාවක් ඇසුරෙන් SBS සිංහල වෙත සම්පාදනය කළේ කස්සප සෙනරත්. ඔස්ට්‍රේලියාවේ සහ ලෝකයේ සිදුවන සිදුවීම් පිළිබඳ ගෙනෙන කාලින විග්‍රහයන් සඳහා පසුව සවන් දෙන්න SBS සිංහල අපගේ පොඩ්කාස්ට් වෙත සවන් දෙන්න. වැඩිදුර තොරතුරු සඳහා www.sbs.com.au/sinhala අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: SBS සිංහල සේවේ විශේෂාංග දැන් Facebook තුලින්. පිවිසෙන්න SBS සිංහල Facebook පිටුවට.

0: through the process of owning a great campaign. Bring your own ad or have our production team make you something in one of our 68 languages. Start the conversation with your new audience today. Email sales@sbs.com.au.
1: SBS Audio.
2: ओ बेटा वैसे रिद्म में हाथ ना कर ले. प्ले बटन का क्लिक कर
3: दिया. चुंबे हाल में.
4: SBS Chill.
5: SBS Pop Asia. Non-stop Asian pop.
6: Can you describe that feeling for people who haven't experienced it?
7: SBS Hindi उपलब्ध करवाता है.
8: Far from the partisan politics.
2: भाषा हेड के डिवाइड सांग क्या वकीन के ने प्रवृत्ति समके. ओ बी सी तक वेल टू कैलिपिने संगीत है सह आकर्षणीय पॉडकास्ट. ओ बी विन विन में सुनाने में. SBS Audio app download कर करने.
0: sbs.com.au/audio.
9: මව්බිමින් පුවත් ඔස්ට්‍රේලියාවේ අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය මෙන්න.
10: අද මැයි මාස 25 වෙනිදා ගෙවුණු සතියන්තයේ ශ්‍රී ලංකාවේ සිදුවීම් දෙස අවධානය යොමු කරමින් මේ ආරම්භ වෙන්නේ අදත් මව්බිමින් පුවත් විශේෂාංගය. සතියක් ගෙවිලා අලුත් සතියක් එළඹෙද්දී ගියුණු සතිය අවසානයේ වැඩිම අවධානයක් යොමුණු මාතෘකාවක් බවට පළාත් සභා ඡන්දය පත් වුණා. ඒ ඊයේ දවසේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කරපු ප්‍රකාශයක් එක්ක ඔහු යාපනය දිස්ත්‍රික්කයේ ජාතික ජනබලවේගයේ නව සම්බන්ධීකරණ කාර්යාලයක් විවෘත කිරීමෙන් පස්සේ මාධ්‍යවේදීන් නගපු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් තමයි මේ කාරණය සඳහන් කළේ. මේ අවුරුද්දේ පළාත් සභා මැතිවරණය පවත්වන්න බැරි වෙයි කියලා ඔහු සඳහන් කළා. මේ පිළිබඳව ඔහු පළ කළ අදහස.
11: පළවෙනි කාරණේ අපි පහුගිය අයවැයෙන් මැතිවරණ සඳහා මුදල් වෙන් කරා පළාත් සභා ඡන්දය තියන්න අරමුණු කරගෙන. නමුත් එහෙම තියෙනකොට තමයි ඔබ කවුරුත් දන්න අපිට දිත්තා කුණාටුව ආවා. ඒ නිසා අපට සිද්ධ වුණා රුපියල් බිලියන 500ක් කියන කෝටි 5000ක් දිත්තා වෙනුවෙන් වෙන් කරන්න. එතකොට ඒ සල්ලි ඡන්ද කරන්න තිබු සල්ලි. ඒ නිසා අපට මේ අවුරුද්දේ ඡන්ද කරන්න වෙන්නේ නැහැ. සා දැන් මේ අලුත් ප්‍රශ්නකුත් ඇවිත් තියෙනවා. යතර අපි කවුරුත් දන්නවා මේ නීතිය සම්බන්ධ ප්‍රශ්නක් වතුලා දෙනවා. මේ පළාත් සභා ඡන්දේ කල්යන්නේ රයින් වික්‍රමසිංහලා කාලේ පළාත් සභා තැබීම සඳහා තිබිච්ච නීතිමය ක්‍රියාමාර්ග අවුල් වෙච්ච නිසා අපි පාර්ලිමේන්තුවේ කමිටුවක් පත් කරලා තියෙනවා පළාත් සභාව පැවැත්වීම සඳහා මොන නීතියක් යටතේ පළාත් සභාව තියෙනවද කියලා. ඒ කමිටුව වාර්තාවත් හම්බුනාම ඒකත් සලකලා බලලා අපි හිතනවා අපිට ලැබෙන අවුරුද්දේ වගේ වෙනකොට බොහෝ විට වෙන ගැටලු ආවෙ නැත්නම් පළාත් සභාව තියාගන්න පුළුවන් වේවි කියලා. අපිට ඉන්දියාවේ පැත්තෙන් කිසි බලපෑමක් නැහැ. මොකද ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතරත් ඉන්දියානු ආණ්ඩුව සහ අපේ මාලිමාවේ ආණ්ඩුව අතරත් ඉතාම හොඳ සම්බන්ධයක් තියෙනවා. ඉතාම මිත්‍රශීලී සම්බන්ධයක් තියෙනවා.
10: මනෝ ගණේෂන් දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායකයා ඊයේ මීට ප්‍රතිචාර දැක්වුවා. ඔහු දෙමළ ජනතාව නියෝජනය කරන දේශපාලනඥයෙක්. දෙමළ ජනතාව බහුතරයක් වෙසෙන යාපනයේදී තමයි ටිල්ලින් සිල්ලා මහත්මයා පළාත් සභා ඡන්දය ගැන කතා කරේ. පළාත් සභාවල අවධානය වැඩි වශයෙන් තිබෙන පළාතක් හැටියට උතුරු පළාත හඳුන්වන්න පුළුවන්. ඒ පිළිබඳව ටිල්වින් සිල්ලා මහතා පළ කළ අදහසට මනෝ ගණේෂන් දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායකයා මෙසේ ප්‍රතිචාර දැක්වුවා.
12: පළාත් සභා ඡන්දය 2025 තුලම පවත්වන කියලා තමයි ආණ්ඩුව පොරොන්දු වුණේ. උතුරටම ගිහිල්ලා ඔන්න ටිල්වින් සිල්වා මහත්මයා මාලේගම්තුමා ෂැඩෝ ප්‍රෙසිඩන්ට් කියලා කියනවා. එතුමාට සමහරව අයතුමා කියලා කියනවා. නෑ නෑ මේ අවුරුද්ද නෑ කියලා කිව්වා. ඉතින් මේ අවුරුද්දත් නෑ කී අවුරුද්දත් නෑ. ඉතින් ඒ පොරොන්දු කඩලා තිනවා. ආණ්ඩුව ආණ්ඩ කරන්න අපි විපක්ෂේ ඉන්නම්. නමුත් ජාතික මට එකතු වෙලා වැඩ කරමු. අනුර කුමාර සානායක මහතාගේ ආණ්ඩුව කොටස් කරේ නෙවෙයි අපි කඩ දන්නවා. ප්‍රශ්නයක් නෑ. හැබැයි අපි ශ්‍රී ලංකා රාජ්‍ය කොටස්කාරයෝ. රාජ්‍ය කියන්නේ ආණ්ඩුවේ ලොකු.
10: ඊයේ දවසේ සමග බලවේග පක්ෂ මූලස්ථානයේදී සමග ජන බලවේග ගුරු සංගමයේ පිහිටුවීමේ මූලික සාකච්ඡාව පැවැත්වුණා. එෙහිදී සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා වර්තමානයේ රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව අදහස් පළ කළා. ඔහු කිව්වේ තෙල් මිල ඉහළ ගියොත් සංචිත ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ආයිත් වතාවක් රට කටවැටීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා අනුප්‍රාප්තික IMF ගිවිසුමකට යන්න කියලා රජෙ නිල්ලා හිටිනවා කියලා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කළා.
13: දුප්පත්කම 30% සිට 40% දක්වා අපේ රටේ ව්‍යාප්ත වෙලා තිබෙනවා. මේ වගේ තත්ත්වයක් තුළ අපි රටක් හැටියට අලුත් දර්ශනයක් තුළ අලුත් වැඩපිළිවෙලක් නව ක්‍රමෝපායන් තුළ මේ අභියෝගාත්මක අවස්ථාවේ රට මුහුණ දෙන ප්‍රශ්නවලට අපි විසඳුම් ලබා දෙන්නට උනන්දු වෙන්නට.
10: ඩොලරයේ මිල ඉහළ යාම රුපියල අවප්‍රමාණය වීම මේ ආර්ථික ගැටලුවත් එක්ක මතුවෙන අලුත්ම තත්ත්වයක්. බිමල් රත්නායක ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍යවරයා ඊයේ මේ පිළිබඳව අදහස් පළ කළා. මේ සඳහා කොහොමුණත් විකල්ප විසඳුම් හොයන කාණ්ඩුවේ වැඩක් ඒකට මැදිහත් වෙලා කටයුතු කරනවා කියලා බිමල් රත්නායක අමාත්‍යවරයා මෙසේ අදහස් පළ කරමින්

0: මේ පිළිබඳව සඳහන් කළා.
1: අපි ඩොලරක පාලනය කරන්න හැම දෙයක්ම අපි කරගෙන ඉන්නවා. අපි දන්නවා මේක ඉහළට යන්නේ නැහැ මීටවත්. ඩොලරක මීටවත් රුපියල තවාව ප්‍රමාණ වුණත් අපි දන්නවා මේක බේරගන්න පුළුවන් තත්ත්වයක් අපේ ආර්ථිකයේ තියෙනවා. හැබැයි එහෙම තියෙද්දී දැන් මේ ඇමරිකාව කරන යුද්ධ නිසා ලංකාවේද රණ්ඩමේනේ නේද? ඉන්දියාවට මොකදලා තියෙන්නේ? ඉන්දුනීසියාවට මොකදලා තියෙන්නේ? ඒ තරන්නේ මේ තෙල් තීරණ රටවල් වලට මොකදලා? ඒ නිසා අපි දන්නවා මේ 27 වෙනිදා බොහෝ දුරට ජාත්‍යන්තර මූල්‍ය ආරම්භන ලංකාවට ඩොලර් 10,700ක් දෙන්න තියෙනවා. අපි තමයි 10,700 සිය ඒගොල්ලන් මේ 27 වෙනිදා පස්සේ තව දවස් 4කට පස්සේ ලබා දෙයි. ඒ සල්ලියාවට පස්සේ අපි ඉදරව ඩොලරයක තව ටිකක් අඩුයි.
0: වර්තමානයේ මත්ද්‍රව්‍ය ජාවාරමට වගේම විවිධ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සිද්ධ කරන්න අදාළංශ කටයුතු කරනවා. විදේශයන්හිදී පවා අත්අඩංගුවට ගැනීම සිදු කරනවා. පසුගියදා එවැනි 21 දිනකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කළා. ඒ ඩුබායි වලින් පිටුවහල් කිරීමෙන් පස්සේ ලංකාවට රැගෙන ආපු කණ්ඩායම් මේ පිටුවහල් කරපු අය අතර රතු නිවේදන නිකුත් කරපු මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දෙදෙනෙකුත් හිටියා. තවත් සැකකරුවන් බහුතරයක් ඩුබායිහිදී අත්අඩංගුවට අරගෙන තිබුණේ ඉරාන් ඩුබායි වලට ප්‍රහාර එල්ල කරන සිද්ධි වීඩියෝගත කරලා සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම නිසා කොමුණත් මේ අය සතුව තිබුණු මුදල් රන් බහණ්ඩ මේ සියලු දේ ඉරට ආරක්ෂකංශ විසින් ඔවුන්ගේ බහරයට අරන් තිබුණා. ඒ නිසා ඔවුන් ඇඳගෙන හිටපු ඇඳුනින්ම ගුවන් බලපත්‍රය විතරක් දීලා ලංකාවට එවලා තිබුණා. මේ පිරිස අතර කාන්තාවන් දෙදෙනෙක් හිටියා. ඔවුන් සම්බන්ධයෙන්ුත් වැඩිදුර විමර්ශන කරන්න ඔවුන්ට චෝදනා තියෙන පොලිස් ස්ථාන වෙත බහර දෙන්න කටයුතු කරලා තිබුණා. පසුගියදා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අම්පාර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමකට එකතු වුණා. එහිදී ඔහු කිව්වේ නැගෙනහිර පළාතේ ඉඩම් ආරක්ෂා කරගන්න නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කරනවා කියලා. ඒ වගේම දේශපාලන බලය භාවිතා කරලා ඉඩම් අල්ල ගැනීම නිසා නැගෙනහිර පළාතේ ගැටලු මතු වෙලා තියෙනවා කියලා ජනාධිපතිවරයා පෙන්වලා දුන්නා. වගේම තවදුරටත් එවැනි දෙයකට ඉඩ දෙන්න බෑ කියලා සඳහන් කරා. ඒ වගේම සමුද්‍ර ඛාදනයෙන් දැඩි ලෙස බලපෑමට ලක්වෙලා තියෙන නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කර ගැනීම ගැනත් විශේෂ අවධානයක් යොමු කරා. සංචාරක කර්මාන්තේ ප්‍රවර්ධනය කරන්න නිසි සැලැස්මක් ඉක්මනට සකස් කරන්න කියලා උපදෙස් දුන්නා. වගේම විශේෂයෙන්ම ඔලුවිල් වරාය ආශ්‍රිතව මතුවලා තිබෙන තත්වයන් මේ ආශ්‍රිත ධීවර වරාය පිළිබඳව අවධානය යොමු කරලා ගැටලුව විසඳලා ස්ථිර විසඳුමක් ලබා දෙන්න පුළුවන් විද්‍යාත්මක ක්‍රමවේදයක් පිළිබඳව කඩිනම් අධ්‍යයනයක් සිදු කරන්න කියලා උපදෙස් දුන්නා. මොකද වරායක් තිබුණත් ඔලුවිල් ප්‍රදේශයේ නිසි ප්‍රයෝජන ගන්නවද වරාය ක්‍රියාත්මක වෙනවද කියන ප්‍රශ්නයත් එහිදී මතු කළා. ලංකාවේ ආයමත් වැසි තත්ත්වයක් ඇති වෙලා ඇතැම් ප්‍රදේශවලට ගම් වතුර ගලලා ලබන 26-27 දවස්වලදී නිරිතදිග බෝසම දිවයින හරහා ස්ථාපිත වෙන්න පුළුවන් නිසා දිවයිනේ නිරිතදිග ප්‍රදේශයට වැසි වැඩිවීමක් අපේක්ෂා කරනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු අනාවැකි පළ කරනවා. පහුගිය දවස්වල ඇදහැලුණු තද වැස්ස නිසා ඉහළ ගිය ගංගාවල ජලමට්ටම නිසා මේ වෙනකොට සාමාන්‍ය තත්වයට ඒ ගම් වතුර ගැලූ තත්ව පත්වෙමින් ඉන්නවා කියලා වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් සඳහන් කළා. නිරිතදිග මෝසම දිවයින හරහා ක්‍රමෙන් ස්ථාපිත වෙමින් පැවතීම නිසා ලංකාවේ නිරිත දිග කොටසේ බොහෝ ප්‍රදේශවලට පහුගිය දිනවල වැසි ඇදහැලුණා. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 200-300 ඉක්ම වූ වැසි ඇදහැලුණා. කොමුණක් දැන් මේ වෙනකොට නායෑමේ අනතුරු ඇඟවීමුත් නිකුත් කරලා තිබෙනවා. ඒ අනුව අපි දැක්කා කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක පාදුක්ක ප්‍රදේශවලට, ගම්පහ දිස්ත්‍රික්කයේ, කළුතර දිස්ත්‍රික්කයේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම්වලට නායෑම අනතුරු ඇඟවීමුත් නිකුත් කරලා තිබුණා. කොමුණක් මේ වන විට සත්‍ය අඩුවීමක් තිබුණත් ඇතැම් ප්‍රදේශවලට වැසි ඇදහැලෙනවා. ගංවතුර තත්වයන් තිබෙනවා. ඇතිවුණු ගංවතුර ක්‍රමයෙන් බැස යමින් තිබෙනවා. වගේම නිරිතදිග මෝසම ස්ථාපිත වීම නිසා ඉදිරියේදී තවදුරටත් නිරිතදිග කොටසට වැඩි වශයෙන් වැසි ඇතිවීමේ අවදානමක් තියෙනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. එසේනම් එළඹෙන සතියේ ශ්‍රී ලංකාවේ සිදුවන සිදුවීම් දෙස අවධානය යොමු කරමින් එළඹෙන සිකුරාදා දිනේ මෞබිමින් පුවත් විශේෂාංගෙන් හමුවන බලාපොරොත්තු වෙන සමුගන්නවා. මම ශ්‍රී ලංකාවේ සිට මනෝජ් උදටියාවල.
2: මෞබිමින් පුවත් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්.

0: sbs.com.au/sinhala. ඔබ SBS සිංහල වැඩසටහන ප්‍රිය කරන කෙනෙක්ද? එන්න අපගේ Facebook පිටුව සමග සම්බන්ධ වෙයි. ඔබගේ අදහස් අප සමග බෙදා ගන්න. SBS Facebook පිටුවට like කරන්න. SBS සිංහල සේවයේ Facebook පිටුනොත්.
1: දැන් මිලව 11:32. ඉතින් විරාමයෙන් අනතුරු ඔබ නැවතත් SBS සිංහල සජීවී වැඩසටහන සමගින්. ඔස්ට්‍රේලියාවේ ජීවත්වන මේ සංක්‍රමණිකයන්ට වැදගත් වෙන අලුත් දේශපාලන යෝජනාවක් ගැන කතා කරන්න තමයි අපි දැන් සූදානම් වෙන්නේ. ඉතින් මේ දවස්වල මේ ඔස්ට්‍රේලියාවේ ගැටලු හා සම්බන්ධයෙන් සංක්‍රමණිකයන්ට ටිකක් චෝදනා එල්ල වෙනවා කියලා අපිට හිතෙනවා, අපිට දැක ගන්නට තියෙනවා. ඉතින් මේ ඔස්ට්‍රේලියාවේ ගැටලු වලට ඇතැම් අය මේ සංක්‍රමණිකයන් මත වරද පටවන්න සූදානම් වෙනවා. ඉතින් මේක දේශපාලනමය වශයෙන් සිදුවන දෙයක් විදිහටත් අපිට දකින්නට පුළුවන්. ඉතින් මේ නිසා මේ අලුතින් දේශපාලන යෝජනාවක් කරලියට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ ගැන තමයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ. SBS නිවුස් වෙබ් අඩවිය වාර්තා කරන වාර්තාවකට අනුව මේ විපක්ෂ නායක ඇංගස් ටේලර් කියනවා ලිබරල් සන්ධාන රජකාවොත් NDIS සහ තවත් මේ රජයේ සුබසාධන වැඩසටහන් මේ වෙල්ෆෙයා ප්‍රෝග්‍රෑම්ස් 17ක් පමණ ඔස්ට්‍රේලියන්ස් ඔන්ලි, ඒ කියන්නේ ඔස්ට්‍රේලියන් සිටිසන්ස්ලට පුරවැසියන්ට පමණක් සීමා කරනවා කියලා. දැන් මේ සුබසාධන දීමනාවලට විශේෂයෙන්ම මේ ජොබ් සීකර් දීමනාව, යූත් අලවුන්ස්, කෙයාර පේමෙන්ට්, ඔස්ටඩි, පෙන්ෂන්ස් වගේ මේ සහනාධාර ඇතුළත් වෙන්න පුළුවන්. ඉතින් මේකේ වැදගත්ම කාරණේ තමයි පර්මනන්ට් රෙසිඩන්ස්ලා, ටෙම්පරරි වීසා හෝල්ඩර්ස්ලා වගේ ඔස්ට්‍රේලියන් සිටිසන්ෂිප් එක, ඔස්ට්‍රේලියන් පුරවැසිභාවය නැති අයට අනාගතයේදී මේ සුබසාධන දීමනා පහසුකම් ලබා ගන්න ඔස්ට්‍රේලියන් සිටිසන් කෙනෙක්ම වෙන්න වෙයිද කියන බය ඇති වෙලා තියෙනවා. දැන් මේක විශේෂයෙන්ම මේ ඉන්දියාව, චීනය, ඉන්දුනීසියාව, මැලේසියාව වගේ රටවල් වලට විශේෂයෙන්ම බලපානවා. මොකද මේ ඒ රටවලින් ආපු සමහර මයිග්‍රන්ට් කමියුනිටිස් වලට මේක ටිකක් අමාරු තීරණයක් කියලා අපිට දැනගන්නට ලැබෙනවා. විශේෂයෙන්ම දැන් මේ රටවල් වල ඩුවල් සිටිසන්ෂිප් එක ගන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ඔස්ට්‍රේලියාවේ සිටිසන්ෂිප් එක ගන්නව නම්, ඔස්ට්‍රේලියාවේ පුරවැසියෙක් බවට පත් වෙනව නම්, උදාහරණයකට දැන් ඉන්දියාවේ පුරවැසියෙකුට ඉන්දියානු පුරවැසි භාවය අතාරින්න වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් අයට මේක නිසා මේ ඔස්ට්‍රේලියන් සිටිසන්ෂිප් එක අරගෙන මේ සුබසාධන දීමනා ලබා ගන්නවද කියන එක ප්‍රශ්නයක්, ගැටලුවක් වෙලා තියෙනවා. ඉතින් ලිබරල් සන්ධාන පාර්ශවය කියන්නේ මේ සිටිසන්ෂිප් එක ඉතාම වැදගත් කාරණයක්. මොකද මේ ඔස්ට්‍රේලියන් පුරවැසියෙක් බවට පත් වුණාම, ඔස්ට්‍රේලියන් සිටිසන් කෙනෙක් බවට පත් වුණාම ඔස්ට්‍රේලියාවට තියෙන බැඳීම වැඩි වෙනවා, ඔස්ට්‍රේලියාවට කැපවීමක් තියෙනවා කියලා තමයි ඔවුන් අදහස් කරන්නේ. ඉතින් ඒ වගේම මේ ඔස්ට්‍රේලියාව ඔවුන්ගේ මතය වෙලා තියෙන්නේ ඔස්ට්‍රේලියාව වෙනුවෙන් කැප වෙනව නම් ඔවුනට පමණක් ඔස්ට්‍රේලියාවත් කැප වෙනවා, ඔස්ට්‍රේලියාවේ සියලුම සහන වරප්‍රසාද ලබා ගන්න මේ ඔස්ට්‍රේලියානු පුරවැසි භාවය ලබා ගන්න අයට ඉඩ ප්‍රස්ථාව ලබා දෙනවා කියලා තමයි ඔවුන් අදහස් පළ කරන්නේ. ඉතින් කොහොමුණත් දැන් දැනට මේ දීමනා ලබා ගන්න අයගේ දීමනා නම්, ඒ සුබසාධන දීමනා නම් ඉවත් කරන්නේ නැහැ කියලා ලිබරල් පක්ෂයේ ආගමන විගමන කටයුතු පිළිබඳ ප්‍රකාශක ජොනතන් ඩනියම් කියලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය තමයි දැනට තියෙන. ඉතින් මේ වගේ යෝජනා තමයි ලිබරල් පක්ෂය ඉදිරිපත් කළ තියෙන්නේ. කොහොමුණත් මේ සංක්‍රමණික කටයුතු පිළිබඳ ක්‍රියාකාරී සංවිධාන මේකට ටිකක් වෙනස් මතයක් දරනවා. ඉතින් ඔවුන් කියන්නේ මේ ඔස්ට්‍රේලියාවේ ඉන්න සංක්‍රමණිකයෝ, විශේෂයෙන්ම දැන් ස්ථිර පුරවැසිභාවය අරගෙන ඔස්ට්‍රේලියාවේ ඉන්න සංක්‍රමණිකයෝ මේ ඔස්ට්‍රේලියාවට බදු ගෙවනවා. ඉතින් ඒ වගේම GST බදු හරහත් සංක්‍රමණිකයෝ රටේ ආර්ථිකයට දායක වෙනවා. ඉතින් ඒ නිසා ඔවුන්ට මේ ස්ථිරපදිංචි ලබා සිටින හොත අවකාලික වීසා එකක් මත හිටියත් ඔවුනටත් මේ කාලය තුළදී අවශ්‍ය අවස්ථාවල රජය විසින් සහනයක් ලබා දීම සිදු කළ යුතුයි කියලා තමයි මේ ක්‍රියාකාරී සංවිධාන පවසන්නේ. ඉතින් SBS නිවුස් වෙබ් අඩවියේ පළවෙනි විදිහට මේ ස්කිල් මයිග්‍රන්ට්ස්ලා, ඒ කියන්නේ නිපුණතා සංක්‍රමණිකයෝ සාමාන්‍යයෙන් මේ අන්එම්ප්ලොයිමන්ට් පේමෙන්ට්ස් ගන්න අනුපාත ඉතාම අඩුයි කියලා තමයි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම 1.7% පමණයි අන්එම්ප්ලොයිමන්ට් පේ

පේමන්ස් ගන්න මේ බිරිකයාව නිසා අපහසුතාවට පත් වෙලා රජයේ දීමනා ලබාගන්න ප්‍රමාණය 1.7ක් වගේ අඩු ප්‍රමාණයක් කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේක ඔස්ට්‍රේලියාවේ ජනගහණය සලකලා බැලුවොත් මුළු ජනගහණයෙන් 6.4ක් මේ unemployment payments ලබා ගන්නවා කියලා SBS News web අඩවියේ වාර්තා කරනවා. ඉතින් ඒ වගේම දැන් මේ අපේ ශ්‍රී ලංකන් කමියුනිටි එකට, අපේ ශ්‍රී ලාංකික ප්‍රජාවට, ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට මේක වැදගත් වෙන්නේ කොහොමද කියලාත් අපි බලන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් අපේ ශ්‍රී ලාංකිකයනුත් ඉන්නවා මේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අයදුම් නොකර ස්ථිර පදිංචිය පමණක් තබාගෙන. ඉතින් මේක මේ සිටිසන්ෂිප්, පර්මනන්ට් රෙසිඩෙන්සි, ෆැමිලි රෙස්පොන්සිබිලිටීස් සහ මේ ෆියුචර් සිකියුරිටි එක ගැන ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන සංක්‍රමණිකයෙක් විදිහට ඔබ හිතනවා නම් මේක ඔබට සාමාන්‍යයෙන් හොඳ සිග්නල් එකක්, හොඳ සංඥාවක් වෙන්න පුළුවන්. ඉතින් අපේ ශ්‍රී ලංකකෙනුත් මේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවයට අයදුම් නොකර ඉන්නවා නම් සමහර විට ඉතින් ශ්‍රී ලංකාවේ තියෙන දේපළ, නිවාස දේපළ ඒ විදිහටම තබා ගැනීම අරමුණින් මේ වගේ දේවල් කරනවා වෙන්න පුළුවන්. ඉතින් මේ හරහා ඔවුන්ට ලිබරල් රජයක් ආවොත් යම් බලපෑමක් වෙන්න පුළුවන් කියන කාරණයක් ඉතින් අපි මතක් කරනවා. නමුත් ඉතින් ලංකාවේ අපට නම් දිත්ව පුරවැසිභාවය ලබා ගන්න බාධාවක් නොමැති නිසා මේ තරම් බලපාන් නැති තත්ත්වයක් වෙන්නත් පුළුවන්. ඉතින් කොහොමුණත් දැන් මේක තාම යෝජනාවක් විතරයි. ඉතින් මේ පෝලින් හැන්සන් මන්ත්‍රීවරියගේ ජනප්‍රියතාවය ඔස්ට්‍රේලියාව තුළ ඉහළ යාම නිසා සංක්‍රමණිකයන්ට දැඩි නීති ගෙනෙන්නත් මේ ලිබරල් පක්ෂය කටයුතු කරනවාද කියලත් අපිට හිතෙනවා. නමුත් සංක්‍රමණික විදිහට ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා ඉන්න බොහෝ දෙනාට මේ වගේ කාරණා ගැන දැනුවත් වෙලා ඉන්න එක ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා ඔබ මේ PR එක තියෙන කෙනෙක් නම් සිටිසන්ෂිප් පාත්තේ ගැන දැනුවත් වෙලා ඉන්න එක වැදගත්. ඒත් මේක තවම මේ ලෝ එකක් නෙමෙයි. මේක පොලිටිකල් ප්‍රොපෝසල් එකක්, මේ දේශපාලන වශයෙන් සිදු කරන යෝජනාවක්. ඒක නිසා කලබල වෙන්නේ නැතුව මේ සම්බන්ධයෙන් සිදු කරන යාවත්කාලීන තොරතුරු අප්ඩේට්ස් ෆලෝ කරන එක තමයි හොඳම දේ. හොඳයි, ඉතින් ඒ කෙටි විශේෂාංගයත් එක්ක අපි දැන් ගීතයක් රසවිඳින්න තමයි සූදානම් ඉන්නේ. මේ ගීතේ රසවිඳලා තවත් විශේෂාංගයක් සමගින් අපි එකතු වෙමු.

0: Starting a new life in Australia isn't easy.
1: A lot of companies have rejected me.
2: Sometimes I feel like, oh, I'm gonna quit, I've given up.
0: Work in Progress is a podcast to help skilled migrants rebuild their careers in a new country. You'll hear inspiring real-life stories, expert advice, and valuable tips to help you find a job and advance your career. Work in Progress. Listen now wherever you get your podcasts.
3: නිව්කාසල්හි ගුරුවරයක වශයෙන් කටයුතු කරන සහ සමාජ සේවිකාවක වශයෙන් කටයුතු කරන නදී මේ මැඩුම. නදී අයබෝන්.
4: අයබෝන් නිපුණ.
3: හොඳයි නදී, දැන් මේ ඔබතුමි ඔස්ට්‍රේලියාවේ පළපුරුදු ගුරුවරියක් සහ මේ ආවත්කාලීන වෙන දේවල් ගැන ඔබ දැනුවත්. ඉතින් ඔබගේ අත්දැකීම් වලට අනුව මේ ගොඩක් දෙනෙක්

0: SBS is Australia's most trusted multilingual broadcaster. Our listeners are loyal, highly engaged, and have supported countless local businesses. We offer advertising packages for businesses of all sizes. Our experienced sales team will guide you through the process of owning a great campaign. Bring your own ad or have our production team make you something in one of our 68 languages. Start the conversation with your new audience today. Email sales@sbs.com.au.
1: Registration එකක් ගන්න ඕන. දැන් මේ වගේ දේවල් සම්පූර්ණ කරාම තමයි යාට මේ ෆීල්ඩ් එකට එන්න පුළුවන්. ඒත් මේ හැමදේම සම්පූර්ණ කරත් යාට ජොබ් එකක් හම්බෙයි කියලා අපිට සාතික වෙන්න බෑ.
2: හොඳයි. දැන් ගොඩක් දෙනෙක් මේ ගැන දන්නේ නැහැ. නදී දැන් මේ ඕස්ට්‍රේලියාවේ ගුරු අධ්‍යාපනය සම්පූර්ණ කරන අතරතුර ජාත්‍යන්තර සිසුන් මුහුණ දෙන විශාලතම අභියෝග මොනවාද? අපි විශේෂයෙන්ම අහනවා මේ ඇකඩමික් වර්ක්, ප්‍රැක්ටිකල් ප්ලේස්මන්ට්ස්, ඒ වගේම ඉංග්‍රීසි රික්වයර්මන්ට්ස් වගේ දේවල්. මේ මොනවද? ඒ ගැනත් කියමු.
1: ඇත්තටම මම දැකපු දේ තමයි ජාත්‍යන්තර සිසුන් මුහුණ දෙන දෙයක් තමයි මේ ලැන්ටයි කියන එක්සෑම් එක යාට පාස් වෙන ටිකක් අමාරුයි. මොකද මේ ලැන්ටයි කියන එක්සෑම් එක පාස් කරන්නේ ඔස්ට්‍රේලියන් ඇඩල්ට් පොපුලේෂන් එකෙන් ටොප් 30% වලට සමානයි. එතකොට මෙයාලා මෙතන විශේෂම මේකේ ටයිම් මැනේජ්මන්ට් එක තියෙනවා. ඒත් එක්කම ලිටරසි ඇන් නියුමරසි තමයි මේ එක්සෑම් එකේ අහන්නේ. එතකොට ගොඩක් අය ටීචින් කරන්න ඇවිල්ලා ෆස්ට් ඉයර් එකේ යාලට මේක පාස් වෙන්න බැරි වුණාන් පස්සේ යාලට වර්ක් ප්ලේස්මන්ට් කරන්න වෙන්නේ. එතකොට යාලගේ ඔක්කොම ජර්නි එක ස්ටොප් වෙනවා. ඉතින් ඒත් එක්කම ඇත්තම කියනවා නම් බිගස් චැලෙන්ජ් එක වශයෙන් මම දකින්නේ ඉංග්ලිෂ් කමියුනිකේෂන් ස්කිල් එක තමයි විශේෂයෙන්ම. මොකද ටීච කෙනෙක් වුණාම එයාලා චිල්ඩ්‍රන්ලත් එක්ක, පේරන්ට්ස්ලත් එක්ක, ස්ටාෆ් එක්ක දේ කමියුනිකේට් කරන්න ඕන. මේක ඩේලි කමියුනිකේට් කරන්න ඕන. ඊට පස්සේ ඩොකියුමන්ට් කරන්න ඕන. ඒත් එක්කම සමහර ස්ටුඩන්ට් හිතාගෙන ඉනවා යුනිවර්සිටි ඇසෙස්මන්ට් කම්ප්ලීට් කරාම ඒක ඉනාෆ් එයාලගේ නොලෙජ් එක ඇති කියලා. ඒත් එක්කම ක්ලාස් රූම් මැනේජ්මන්ට්, බිහේවියර් මැනේජ්මන්ට් එයාලට හැන්ඩල් කරන්න පුළුවන්කම තියෙනත් ඕන්. ඒක මෙයාල වර්ක් ප්ලේස්මෙන්ට් ගියන් පස්සේ එයාලට ඒක තේරුම් ගන්න පුළුවන්. සමහර අයට ඒක හැන්ඩල් කරගන්න බැරි නම් වර්ක් ප්ලේස්මෙන්ට් ෆේල් වෙනවා. එතකොටත් එයාලගේ ටීචර් රෙජිස්ට්‍රේෂන් එක කල් යනවා. ඊට වගේම ප්‍රොෆෙෂනල් කමියුනිකේෂන් ස්කිල් එකත් ඉතාමත් වැදගත් වෙනවා.
2: ගොඩක් කරුණු කාරණා කතා කරන්නේ අදී. දැන් මේ ඕස්ට්‍රේලියාවට ගුරු අධ්‍යාපනය සඳහා එන්න බලාපොරොත්තු වෙන අයට ඔබ මොන වගේ උපදෙස්ද ගුරුවරියක් වශයෙන් ලබා දෙන්නේ? වගේම ඔවුන් එන්න කලින් කොහොමද සූදානම් වෙන්න ඕනේ? මේ ගැනත් කියමු.
1: ඇත්තටම එයාලට දැන් කවුරු හරි කැමති නම් ටීචින් ෆීල්ඩ් එකට එන්න, ඔර්ලි චයිල්ඩ්හුඩ් ටීචර්. මේ ඔස්ට්‍රේලියාවේ ටීචින් ෆීල්ඩ් එක කොටස් තුනකට බෙදෙනවා. ඔර්ලි චයිල්ඩ්හුඩ්, ප්‍රයිමරි ඇන්ඩ් සෙකන්ඩරි. දැන් ඔර්ලි චයිල්ඩ්හුඩ් ටීචින් වලට මේ ලැන්ටයි එක්සෑම් එක කරන්න ඕන නැහැ. ඒත් එක්කම ගොඩාක් වේකන්සි තියෙන, අපි දැක්කම් පේන අපිට ඔස්ට්‍රේලියාවේ ගොඩාක් වේකන්සි තියෙනවා. ඒත් එක්කම සෙකන්ඩරි වල ගොඩාක් ඩිමාන්ඩින් ෆීල්ඩ් එකක් තමයි සෙකන්ඩරි. ඔස්ට්‍රේලියාවට එන්න කලින් ඉඳලා එයාලට මේ එක්සෑම්ස් ගැන, ටීචින් රික්වයර්මන්ට් ගැන එයාලට සර්ච් කරලා බලන්න පුළුවන්. ඒත් එක්කම කොහොමද ඔස්ට්‍රේලියා එඩුකේෂන් සිස්ටම් එක. ඊට පස්සේ එයාලට ඇත්තටම දැන් ලං මෙහෙට එන්න කලින් වුණත් එයාලට ලංකාවේ ඉඳගෙන ලැන්ටයි එක්සෑම් එකට ලෙස් වෙලා එන්න පුළුවන්. ඇවිල්ලා රෙඩි වෙලා මේ ටික ඔක්කොම කම්ප්ලීට් කරන්න පුළුවන්. ඒත් එක්කම ස්ටේට් වල ටීචර් රෙජිස්ට්‍රේෂන් එකට අපි වෙනම ඇප්ලයි කරන්න ඕන. දැන් මම නිව් සවුත් වේල්ස් ගත්තම අපි මේ ඔක්කොම ටික කම්ප්ලීට් කරාත් අපි නිව් සවුත් වේල්ස් ඩිපාර්ට්මන්ට් ඔෆ් එඩුකේෂන් එකේ ටීචර් රෙජිස්ට්‍රේෂන් එකට ඇප්ලයි කරන්න ඕන. ඒකේ අපිට වෙනම එක්සෑම් එකක් තියෙනවා, ඉන්ටර්වියු එකක් තියෙනවා. ඒක පාස් වෙන්නත් ඕන අපි.
2: හොඳයි. ඔස්ට්‍රේලියාවේ ටීචින් ඇත්තටම පහසු මාර්ගයක්ද? ඔස්ට්‍රේලියාව විශේෂම PR පාත්වේ එකක් ගන්න මේක පහසුයි කියන කතා බහ තමයි තියෙන. ඉතින් මේක ඇත්තටම පහසු මාර්ගයක්ද? මේ යථාර්ථය ගැන සාකච්ඡාවක් තමයි SBS සිංහල සේවයෙන් අපි සිදු කරමින් සිටියේ. ඉතින් මේ කතා බහට අපිව දැනුවත් කරන්න අපිත් එක්ක එකතු වුණේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් නිව්කාසල්හි ගුරුවරියක වශයෙන් සහ සමාජ සේවිකාවක වශයෙන් කටයුතු කරන නදී මීමැඩුව. නදී, එහෙමනම් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබට SBS සිංහල සේවයත් එක්ක අද දවසේදී සම්බන්ධ වෙලා මේ ගැන අපිව දැනුවත් කරාට. සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබට. ආයුබෝවන්.
1: ආයුබෝවන් නිපුණ, බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නාට.

විශේෂ විකාශන සේවය නැතහොත් ස්පෙෂල් බ්‍රෝඩ්කාස්ටිං සර්විස් SBS හි නව කල්මනාකාර අධ්‍යක්ෂවරිය ලෙස ජේන් පැල්ෆ්‍රේමෙන් මහත්මිය වසර 5ක කාලයක් දක්වා පත් කෙරුණා. මැයි 12 දින සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්කිරීම සිදු කරන ලද්දේ SBS පාලක මණ්ඩලයේ විසිනුයි. වසර 50ක SPC ආයතන ඉතිහාසය තුළ මෙම තනතුරටපත් පළමු කාන්තාව ඇයයි. ජේන් පැල්ෆ්‍රේමන් 2025 අගෝස්තු 28 සිට SBS හි වැඩබලන කර්මනාකාර අධ්‍යක්ෂපරිය ලෙස සේවය කළා. ඇය SBS හි වසර 14ක්ද ඇතුළත්ව මාධ්‍ය ශ්‍රේෂ්ඨයේ වසර 25කට වැඩි පළපුරුද්ද සහිත වෘත්තීය වේදිනියක්. වාණිජ උපාය මාර්ග, අලවිකරණය, සංවිධානාත්මක පරිවර්තනය සහ ප්‍රේක්ෂක ප්‍රවර්තනය ආදී ජ්‍යෙෂ්ඨ විධායක භූමිකාවන් රැසක් ඇය විසින් දරා තිබෙනවා. 2023 සැප්තැම්බර්

0: නොවැම්බර් සිට 2025 අගෝස්තු දක්වා ඇය SBS හි අලෙවිකරණ සහ වාණිජ ප්‍රධානියා ලෙස SBS හි වාණිජ කාර්ය සාධනයේ ශක්තිමත් කිරීමට සහ ප්‍රේක්ෂක සහභාගිත්වය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කර තිබුණා. SBS පාලක මණ්ඩල සභාපති ආචාර්ය නිකලස් පෙපාස් පැවසුවේ පැල් ෆ්‍රේමන්ගේ පත්වීම ඇගේ නායකත්වය විනිශ්චය සහ SBS පිළිබඳ ගැඹුරු අවබෝධය පිළිබඳ පාලක මණ්ඩලයේ විශ්වාසය පිළිබිඹු කරන බවයි. සිය නව පත්වීම පිළිබඳ අදහස් දක්වමින් ජේන් පැල් ෆ්‍රේමන් පැවසුවේ SBS එහි අරමුණ සහ ඔස්ට්‍රේලියාවේ බහු සංස්කෘතික සමාජය තුළ එය ඉටු කරන කාර්යභාරය ගැන තමන් ගැඹුරින් සැලකිලිමත් වන බවයි.
1: My vision for SBS is to be the network that reflects modern Australia. We're an increasingly diverse society, and SBS is the organisation that can help all Australians, including multilingual and First Nations Australians, see themselves, hear themselves, and better understand what it means to be Australian today.
0: SBS සමග එක්වීමට පෙර, Jane, Nova Entertainment, Global Radio London සහ සදන් ක්‍රොස් ඔස්ටේරියෝහි ජේෂ්ඨ උපායමාර්ගික සහ අලෙවිකරණ නායකත්ව භූමිකාවන් දරා තිබෙනවා. එමෙන්ම ඇය NSW රග්බි සංගමේ විධායක නොවන අධ්‍යක්ෂවරියක්ද වන අතර නිව සවුත් වේල්ස්හි රග්බි ප්‍රවර්ධනයට සහ ජාතික වශයෙන් කාන්තා ක්‍රීඩාවේ දියුණුවට සහාය වීම සඳහා උපායමාර්ගික මඟ පෙන්වීම් වලට දායක වී තිබෙනවා. ඇය ඔක්ස්ෆර්ඩ් සයිඩ් ව්‍යාපාරික පාසලේ උපායමාර්ගික නායකත්ව වැඩසටහනේ සහ ඉන්සීඩ්හි කීර්තිමත් සහතික ලාභණියක්. ජෙන් පැල් ෆ්‍රේමන් ක්වීන්ස්ලන්ත තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් සන්නිවේදනය සහ ජාත්‍යන්තර ව්‍යාපාර පිළිබඳ මූලික උපාධිය ලබා තිබෙනවා. SBS ප්‍රවෘත්ති අසුරින් එම වාර්තාව SBS සිංහල වෙත සම්පාදනය කළේ කස්සප සෙනරාත්. ඔස්ට්‍රේලියාවේ උණුසුම් සහ කාලීන තොරතුරු දැනගැනීමට SBS සිංහල අපගේ පොඩ්කාස්ට් වෙත සවන් දෙන්න. වැඩිතුර තොරතුරු සඳහා www.sbs.com.au/sinhala අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
3: හොඳයි, ඉතින් කසප සෙනරත් කියන ඒ විශේෂංගයත් සමගින් අද වැඩසටහනේ අවසානයට අපි ඇවිල්ලා ඉන්නවා. ඉතින් නැවතත් හෙට දිනේදී තමයි අපි ඔබව හමු වෙන්නේ. අද වැඩසටහන ඔබ වෙත ගෙනා මම දිනේෂ් ලීනගේ. ඔබට සුබ දවසක්. අයිබෝන්.